යන්තව සාග සෝභාවිතේ උචේ සාග සෝභාමෝචේ මුචේ සාග සෝභා සාපනයයි නාන සප්‍රපේදනපයි සලෝක මනසාචාමක සචාසෝයේ අවන්නපේකයි එකසුවෙන කෝයේ නානකේ ලච්චන බ්‍රම් ඥානී හෝයේ අස්පදී බ්‍රහ්මඥානේ සදා නල්ලේව ජයසේ ධර්මය කමනයාලේ බ්‍රහ්මඥානේ සදා නිර්දෝ ජයසේ සූරු සර්වකෝ සෝකයි.